ඔටාගෝ ඇක්සස් රේඩියෝ මේ එළමෙන හෝරාව ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලාංකීය ගීත ශේත්‍රයේ ස්වර්ණමය දශකයන් තුළ බිහි වූ අග්‍රගණ්‍ය ගීත නිර්මාණ ඇසුරින් ලාංකීය සංස්කෘතිය දෙස එබී බලන ඔබේ මතකයන් අවදි කරන සොඳුරු යාමය සත්සරරාව මියුරු ගීතාවලියයි. ඔබේ මතකයන් අවදි කරන සොඳුරු යාමය සත්සරරාව මියුරු ගීතාවලියට අදත් ඔබ සැම ආදරෙන් පිළිගන්නවා. හරියටම වෙලාව 7:05 විනාඩියක් ගත වෙන මොහොතේදී ඉතින් අදත් වෙනදා වගේම ඔබගේ නිවසට ගොඩවදිනවා මියුරුතම ගී සමුච්චයක් රැගෙන රැඳෙන්න සත්සරරාව සමග ඔටාගෝ FM ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔසේ ඔබ වෙත ගෙනෙන ශ්‍රී ලාංකීය මියුරු ගී සමුච්චය සමග.

අනි මපූරු ගීත දෙකකින් ආරම්භ කළා වැඩසටහන. ඉතින් ටීම් කියන්නෙත් ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ එක්තරා පැතිකඩක්. ඒ වගේම දෙවනි ගීතයට යුග ගායනෙන් එකතුට නීලා වික්‍රමසිංහයන්. මේ සියලු දෙනාම ඉතාමත් අපූරු හැඩතල ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයට මවන්න මහඟු දායකත්වයක් ලබා දුන් කලාකරුවන්. තවත් අපූරු නිසන්දසක් ඔබට අගන්නවා. ප්‍රබුද්ධ සේකර මුහුණුපතේ පිටුවෙන් මැරුණම දැනෙනවද රිදෙනවද? ඔව්, ආදරයේ බිඳුවක් ඉල්ලද්දී දුක්කන්ද දෙපා මුල දමාගිය මිනිසුන් සිමිද්දී නලලත. ඉඳිද්දී උන්නදයි නොදන්නා මිනිසුන් නැතුව ඉල්න්නේ කෙලෙසදයි පෙරද්දී බෝල් කඳුලු. රසකතා ගොතමින් කුණු රසම විඳපු මිනිසුන් තියද්දී සුවඳ මල් අබියසින් රිදෙනවා. ඇත්තටම දැනෙනවා. මැරුණම දැනෙනවද රිදෙනවද? ඔව්, අන්නර වගේ දේවල් වෙනකොට ඉතින් මැරුණහමත් දැනෙනවා රිදෙනවා කියලා තමයි උපුටා ගන්නේ. කුමාරි අමරතුංගගේ ප්‍රබුද්ධ සේකර පිටුවෙන් ඇගේ සංකල්පනාවක් විය යුතුයි.

විරහව විරහවේ හඬ කිනිසි තුඩක් මෙන් හදවතට හදවත පසාරු කර යවන්නට සමත් වූ ගායකයා තමයි ගුණදාස කෆුගේ. ඔහු අපි අතරින් වියව වෙලත් දැන් දශක තුනකට අධික කාලයක් ගත වෙන්නට යනවා. කාලය ගත වී යන අරුමය අප වෙනුවෙන් බලා නොසිටින අප පසු කර යන කාලය. කාලය මවන වෙනසක අරුමය. විරාව කියන්නේ ඉතින් බොහොම මధుර ප්‍රේම කල්පනා උපදින වෙලාවක් උපදින තැනක් කියලා තමයි තවත් කවියෙක් කියලා තියෙන්නේ.

අපුරු විනාගිය පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ උපරා ගන්නවා නන්දි මිත්‍ර කාර්ය වසම් ගේ තවත් පද පෙළක් රැඳීත් අනේකව පිරිමින් අත සරාගිකවම කිසිවක් නොඩුව සෙවූමුත් ප්‍රේමය සැමවිට සැමතැන නුඹව නුදුටු එකම ය අරු

කිසි විටක පිරිමියෙක් කිසිදු මොහොතක අතින් අල්ලපු තරමට හිත මග ඇරුණු අරුමය ඉතින් ඒකමද අපට මේ ලෝකේ උරුමය අඩුපාඩු පිරිමහ ගන්නට පැමිණෙන විවේකය පාළුව මකා ගන්නට හිතෙන කෙනෙකුට කුමකටද මහා ගැඹුරු ගැටපද ව්‍යාකරණ තාවකාලික සෝයම මිසක දැනුන නම් කිසිවෙකුට නුඹ පෙරාතුව ඉතින් අහිමිය මෙමට අද දවස පිරි ඉතිරි වාන් දමන ආදරයක පෙන කැටිති මාද ගිලිමි සැනහිමි තුටින්ම මා අද නුඹේ උණුසුම් හාදු වැළඳුම් අතර

Iman Pereira gita watuni hari apuru gita ya kobat mata kathi me idhas namasi anu dashake mulbhage tamai me gita ya eli dakke iting Iman Pereira kiyanne ewakata e kal e wasare ho ita pera wasare ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නලමුදු සුවඳ සංගීත ප්‍රසංගයේ හොඳම ගායකයාට හිමි සම්මානය දිනාගත් ගායකයා තින් ඔහු අතින් බිහි වුණු ස්වතන්ත්‍ර නිර්මාණය තමයි ඒ නිර්මාණයට තමයි ඒ ඔබ සවන් දුන්නේ වේලව පස්වරු 7:00 විනාඩි 24යි මේ ඔබ එක්ව සිටින්නේ Otago Access Radio FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. ඉතින් රේඩියෝවෙන් පමණක් නෙමෙයි Listen Live Otago Access Radio කියලා අන්තර්ජාලයේ ඔබ සෙව්වොත් ඔබට හමු වෙනවා. ඉතින් සබන්දිය Otago Access Radio සජීවීව අහන්න. ඉතින් එහෙම අහගෙන ඉන්නවා කිවිඳු හරින්ද්‍රනාත් චන්ද්‍රසිරි ශ්‍රී ලංකාවෙන් අපිට එවලා තිනවා මෙන්න මෙහෙම දහස් ගණනක් කිලෝමීටර් ඈත සිටියත් මව් බිමේ ඔබේ කටහඬ ඇසේ කදිමට අදත් මට මේ ළඟ වගේ එන්ට ආපසු හිතෙයි එනමුත් තවම නෑ වැඩ නිම උනේ කවි ලියන්නට නවසීලන්තෙට නවසීලන්ත අහස යටට ආයුතුයි මා විගසිනේ ඉතින් ඔබ එනතුරු අපි බලා ඉන්නවා වැඩ ගොඩක් මෙහෙත් කරන්න තියෙනවා තාම වැඩ නෑ නිම උනේ කියලා අපි දන්නවා මේ සාහිත්‍ය මාසයේ ඔබ මා හැංගි කාර්යයන් දෙකකට උරදුනා එකක් කැලණි සරසවි කවි සරණියේ හතරෙනෙම වෙලුම එළි දැක්ුවා කවි කිවිඳියන් රාශියක් එකතු කරගෙන කැලණි සරසවියෙන් මියුණු ඒ වගේම ඔහුගේ නිර්මාණය නොනිදන අඩවිය නවකතාවේ එළි දැක්ුවා ඉතින් නොනිදන අඩවිය නවකතාවට පසුබිම් වන්නේ 80 දශකයේ මැද භාගයට වන්නට එන සරසවියේ සිදුවීම් විශේෂයෙන්ම සිසු අරගල වලට ඉතාමත් දැවැන්ත සිසු අරගලයකට මුල පිරු අධ්‍යාපන දවල පත්‍රිකාව හා ඒහා සම්බන්ධී ඒහා කාලයේ සිදු වූ සරසවියේ කැලණිය සරසවියේ සිදු වූ සිදුවීම් අලලා ගෙතුණු නවකතාව කතෘ හරින්දනා චන්ද්‍රසිරි ඉතින් මේ වකවානුවට පස්සේ එළඹුණා අවිචාර සමයක් ඉවර එතැන් සිට අවුරුදු 5-6ක් අවසන් වනතුරු 1990 එසේ නැත්තම් 1990 දශකයේ එළිපත්තට එනතුරුම එතැන් පටන් තමයි කෙසේ හෝ අරගලය නිම උනේ යකඩින් උන්ඩෙන් මර්ධනය වූ අරගලය. ඉතින් එහා සබැඳ ගීතයක් මා ඊළඟට තෝරා ගන්නවා ඔබට.

ඉතින් ඒ ගීතය ගැන වැඩි කියන්නේ නැහැ ටිකක් ඉතිහාසය දන්න දේශපාලන ඉතිහාසය ගැන මතකයක් තියෙන කෙනෙකුගෙන් මේ ගැන අහගන්න මේ ගීතය අහන පැනයට පිළිතුර වෙලාව ඉතින් උපන්දින සුබ පැතුමක් ගෙන එන්නට අද දිනේ උපන්දිනය සමරන දීපනී අතුකෝරල මහත්මියට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇය කැමැතිම ගීතයක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා ඇගේ ආදරණීය දියණිය වෛද්‍ය තාරකා අතුකෝරල අපේ හිතවතිය. ඉතින් දියණියගෙන් මවට තිළිණයක් උපන්දිනය සමරන අද දවසේ මවගේ ප්‍රියතම ගීතයක් සත්සරරාවේ තුලින් මේ ඉඩ ඔබටයි. ඉතින් දීපනී අතුකෝරල මහත්මියට අපි ඉතාමත් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් පතනවා. අදින් එළඹෙන නව වසර ඔබගේ සුපතුම් ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් වේවායි සත්සරරාව වෙතින් ප්‍රාර්ථනයක්. සත්සරරාව අසන සියලු දෙනාම එකතු කර ගනිමින් ඉතින් නැවතත් මේ ඇගේ ප්‍රියතම ගීතය ලබා දෙන්න කියලා

වෙලාව හත පසු වී විනාඩි 46 මේ ඔබ එක්ව සිටින්නේ ටාගෝ එක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව නියුරු ගීතාවලිය සමගයි.

පොදවැස් ටෙලිනාටි තේමා ගීතය. ඉතින් ටෙලිනාටි තරම් බිහි නොවුණු යුගයක ටෙලිනාටිය බිහි වෙමින් තිබුණු යුගයක ටෙලිනාට්‍ය කලාව නැගෙමින් පැවති යුගයක බිහිවුණු ටෙලිනාට්‍යයක් තමයි පොදවැස්ස. පොදවැස්ස නවකතාව ඇසුරින් ඉතින් එහි තේමා ගීතය මාලනී බුලත් සිංහලයන්ගේ අපූරු හඬින් ගැයුණා. ටෙලිනාටි චරිත නිරූපණය කර පසුව එතරම් ටෙලිනාට්‍යවල දක්නට නොලැබුණු නිළියක්. දීපිකා සඳනායක තමයි ප්‍රධාන චරිතය නිරූපණය කළේ. මගේ මතකයේ හැටියට 80 ගණන්වල මැද භාගයේ තමයි ටෙලිනාට්‍ය රූපවාහිනිය ඔස්සේ, ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වුණේ. ඔබට මතක නම් ඔබේ මතකය දිව යනවා ඇති එතැනට. ඉතින් සත්සර රාව මියුරු ගීතාවලී අරමුණත් එයයි. ඔබගේ ඒ අතීත මතකය ඇවිස්සීම ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය ගී බිහි වූ 1970 90 දශකයේ ගී

සුරින් එවකට ශ්‍රී ලාංකීය සමාජ පසුබිම සමාජය ඔබේ මනසේ විචිත්‍රවත් කිරීම එසේ නැත්නම් නැවත ඒ මතකය ඔබ ඉදිරියට ගෙන ඒමත